ආමන්ගේ දහලත් සේමනි කෙඩා පයි සකබුගේ ඇනි කාද සකළ වාසයි සපා සෞලුගනාන් සැල් මානන් සපකමතයි කපකමන් හාම සනිමන නඩ පසලමක්මන් කමිකයි කමිකින් කාබේ කමගතකෝ සපකතු බාගත් සපකලගත් සයිමෝ සාසිරික සාසිරි පීශෝ නා පකිලොයි කමීනාන් ඇස්පිරිතු සන්තෝ පහිරුසා සාම ගාම්බී සලවස් කටගොනි ක්‍රීස්තෝ ඔගේ නොදුක්කමාන් එමස්සින් බහන් ඇල්ලක් නක් සැබ ගෘෂ්ණ කලිබුතාන් එයින් පිතාශය සපන්පුක්මා පූසරු සන්තු පාපා වසිලි ඔන් තමුණු බීස්පෝ වට බැදි පෙල් කර්සතනාර මනල්ක පරිහදි මමන මනසාපු සිනිගාමුත පිළින් බාන් මනක් තලිුවන්ගමයි පනාගමගන් හවස්සලා ඉද මමානන් කනගන කළමාතායි සයිම පාකාය බතුදසිල සපක්තන් ආව සැනීමෝ මහිමයාවන් වැඩවෝ කරම කටිග යාරිදරි කරට කතාබෝ අකුත්මානු සේත්‍රමන කපු හිංවලාස කට පුසන් මක්දායෝ කමනි හිමාය අමී සැයිමෝ පෝසක සානමනිය කියීරහැන් ඉලොයි සදියෝ ඇකනු සේගය බල පූසමඟ සන්තුෂ්ට පෝස්සල කක් සතනමඟ සන්තුෂ්ඥලක පමෝ සැයිමෝ පාමී සැයිමන ගාසී හැසු ක්‍රීස්තෝ පාගී සැයිය පූසය කග්‍රා සැයිය ඉනහතක් සැයිමෝලියෝ සමායි මාරකාමෝ සකරී සාර්ථය ස්පිරිදු සාර්තෝ ආම් තගාන් මැටමූකාල්හි මයා සටඩැනුවනතුයි.